0: 哥，还吃饭呢？留点肚子，晚上我安排大家伙吃点好的。
1: 嗯，咋了，六哥？出啥事了？
0: 没出啥事啊。
1: 没出啥事，请大家吃啥饭呢？
0: 最近兄弟们这么累，我安排大家伙吃顿饭咋的？
2: 六哥，中彩票了吧？
0: 我看你像彩票，是有好事儿。我接了个大活，从今天开始，咱们这个洗车行就正式成为保险公司的定点洗车行了。哎呦，
3: 六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥，哎，六哥